ගෝර හාර ප්‍රභ අගම දඩායා ගෝර හාර ප්‍රභ අගම දඩායා මානතන රංග පිනා රාම පගත වච්චල හර නාම හැ ගෝර මොක හර ලිනා රාම බෙන හර නාමනා ජීවදේ ජෝ ජාල බෙන මිනා රාම සඵල ජනම හර

කාල අනපූත අංග අබ්බ අපංග ගත්මෙත අපාර ගොන ගණ උදාර මොන ගණ පරනාම නිර්පෑනකාම අත දොත ප්‍රචන්ඩ මෙත ගත අඛන්ඩ අලිත්සය කර්ම අදෘශ්‍යය ධර්ම සර්බාපාර නඩෑ අන ඩන්ඩ බඩෑ චාචරී ෂන්ද තුවැ ප්‍රසාද ගොබින්දේ මොකන්දේ උදාරේ අපාරේ හරියං කරියං නිර්නාමේ අකාමේ පුජංග ප්‍රයාත ෂන්ද චත්තර චකර කර්තා චත්තර චකර හර්තා චත්තර චකර දාන්නේ.